නම අසුපදී විකෝංකාර සත්ගුරු ප්‍රසාද දර්ශන තේතක පාප සමනාසෙන් හර්ෂෝ දෙහි මිලයි මීරා ගුර් පරමේශ්වර සුඛදායි පාරදම් කා නාම දිරායේ අන්තේ හොය සඛායි රහව සගල දුක් කා දේරා පන්නා සංස්කූර් මුඛලායි

අනද මංගල ගුරු චරණී ලාගේ පායේ සූත්ක නේරේ රාම සුඛ නිදාන මිලියා දුක් හරයා කිරපා කර ප්‍රබ රාඛියා හර චරණ ලාගා ප්‍රම්පෝ පාගා හර නාම රසනා පාඛියා හර ඒක චිතවේ ප්‍රබ ඒක ගාවේ හර ඒක දෘෂ්ටි ආයා බිනවන්ත නානක ප්‍රබ කරී කිරපා පුරා සත්ගුරු පායා මිල රහී ඈ ප්‍රබ සාද ජනා මිල හර කීර්තන සුනියේ රාම ਦਿਆਲ ਪ੍ਰਭੂ ਦਾ ਮੋਦਰ ਮਾਦੋ ਅੰਤ ਨਾ ਪਾਈਐ ਗੁਨੀਐ ਰਾਮ ਦਿਆਲ ਦੁਖ ਹਰ ਸਰਣ ਦਾਤਾ ਸਗਲ ਦੋਖ ਨਿਵਾਰਣੋ ਮੋਹ ਸੋਗ ਵਿਕਾਰ ਵਿਖੜੇ ਜਪਤ ਨਾਮ ਉਧਾਰਣੋ ਸਭ ਜੀ ਤੇਰੇ ਪ੍ਰਭੂ ਮੇਰੇ ਕਰ ਕਿਰਪਾ ਸਭ ਰੇਣ ਥੀਵਾ ਬਿਨਵੰਤ ਨਾਨਕ ਪ੍ਰਭ ਮਇਆ ਕੀਜੈ

අපි මිල් මිලායා සදහි නේඩෑ දූර් නජානෝ ගුරු කෑ සබද නජීක් පචානෝ බිජසෑ කමල කිරණ ප්‍රගාසෑ ප්‍රගට කර දේකායා ආපේ කර්තා සච්චා සොයි ආපේ මාර් ජිවාලේ අවරණා කෝයි නානක නාම මිලෑ වඩයයි ආප් ගවායේ සුඛ පායා මාරු සෝලේ මහලා චෞථා එක් ඕංකාර සත්ගුරු ප්‍රසාද සච්චා ආප් සවරණ හාරා අවරණ සූජස් බීජී කාරා ගුරුමුඛ සච් වසෛ කට අන්තර සහජේ සච් සමායී හේ සබනා සච් වසෛ මන මාහී ගුරු ප්‍රසාදී සහ සමායී ගුරු ගුරු කර්ත සදා සුඛ පායා ගුරු චරණී චිත ලායී හේ සත්ගුරු හැ ਗਿਆਨ සත්ගුරු හැ පූජා සත්ගුරු සේවි අවරණා දූජා සත්ගුරු තේ නාම රතන් තන පායා සත්ගුරු කී සේවා පායී හේ බින සත්ගුරු ජෝ දූජය ලාගේ ආවෙන් ජායේ ਪਰਮ ਮਰੇ ਅਪਾਗੇ ਨਾਨਕ ਤਿਨ ਕੀ ਫਿਰ ਗਤ ਹੋਵੇ ਜੇ ਗੁਰਮੁਖ ਰਹਿ ਸਰਣਾਈ ਹੈ ਗੁਰਮੁਖ ਪ੍ਰੀਤ ਸਦਾ ਹੈ ਸਾਚੀ ਸਤਗੁਰ ਤੇ ਮੰਗੋ ਨਾਮ ਅਜਾਚੀ ਉਹ ਦਇਆਲ ਕਿਰਪਾ ਕਰ ਹਰ ਜਿਓ ਰਖ ਲੇਵੋ ਗੁਰ ਸਰਣਾਈ ਹੈ ਅੰਮ੍ਰਿਤ ਰਸ ਸਤਗੁਰੂ ਚੁਆਇਆ ਦਸਵੇਂ ਦੁਆਰ ਪ੍ਰਗਟ ਹੋਏ ਆਇਆ ਤਹ ਅਨਹਦ ਸ਼ਬਦ ਵਜੈ ਤੁਨ ਬਾਣੀ ਸਹਿਜੇ ਸਹਿਜ ਸਮਾਈ ਹੈ ਜਿਨ ਕੋ ਕਰਤੈ ਤੁਰ ਲਿਖ ਪਾਈ ਅੰਗ ਦਿਨ ਗੁਰ ਗੁਰ ਕਰ